0: තේමා පිද්දුගු අටොල්දුනි පුරමයොක් සියුතිනි ඉක්ගන්නේ තේමේ තුහංකුවි තක්ව යුකාන් උඩ්ලුගයනි කවය සක්තිවී කටුජ්ජකතිගන්නේගතු ක්‍රිස්ට වැන් ලර්හෝවෙන් ඔකක්කෝ කාලන්ඩ්‍රමිගු අටගුන් නක්තුති.
1: This is one of those things you would not expect.
0: Dana isumana kuyengi tugarwa nikide otimi atugenga kiseni dana atu tkaunnaktu dana amma yogara kurungi sekiniu qomanga tabuna aluni narune kutari gunnakko puramana giyanga ubaru takwa atugumangi kuviu pepami amma situin aluti dana taggari yaktenga takunnarunnarngarti okeuttartumi quttittumi qaussa sirannia biuroqtu qanigiyani qaussuittu angi qagiyoroqsmei tanna inuwasannu qanayartinu gavamatqakkunni parneto valdiyaderevu санаттоуниарнига аммаруиланга иккэнеяртитука иккаумаллуни канвиттуурууммага таппаани инуси ардисакиасиан укоосиринаарта.
2: Doug Munson was just 19 years old when
0: Doug Munson go 19 яггаагу хароқку нуутиллугу нигиани Ontario thousands of kilometers укиортартуму таавунга исет Isetshin shiranyabiu kottittumittumu. Irinyabimi piyagiratatiartillugu teikunga ikkaneyabishamu pinasuaroksimavu aggani 1974 ammadu inutuunaktugeddami ippigusurokku mansin ammadu ikkaneyakatingi pidiriaqapparokkui ammadu pisuwayappattuti CBC ku narautikku udlut natiumuyotillugu haakittuni takunnarparoorivui namminigu taakkua haakertorsiutini laasiaqiaartorsiutini at sanaqattaroqqui ammadu uqartuti Namminigu ikhenguyeriaqhammata Doug Irninga Aaron Munson ajjiriuriyuvu 2016 utillugu qangatasiukku tappoongaroorsimavu qimattuusimalertumu takuyartortunni ataatangata iqqaneyaq bigivaroortangani 14aqqaaguni uqaqqu suligu tamanna angeqqariyaunivininga narunangila аммару тамаккуа каттеуи тукаалуи нунасиути тукаи амма асинги иссивоута вини некилиорутииллунни тамаккуа таббани некилиорбиммииттуи сули кикартуи мааннауйо гавама тукакку парнарпаллиави таасуминга санираарнаммини Koriulittu tallimojui tabbani qikarsimajui avatimu piunginni qalirtuti ulugaanarni qalirtuti Doug uqaqqu eittaanguguluagu taakkua illuqtiuyui utiqqi tassuangimmata kisiani inuusi kayusiinnarma teemaa kisiani ullunilu taanna sanertauraarninga I section Narunertorsimavu piyagiilaagainga 2030 uleruni. Maqgoyui pidigiyuvattui tabbanga tupiq ACT takunnartittiyuvattui pidigivattui teekanga nunavukmi pisuroqqui muumertutillu Montreal-mi taakkua asinginni ippigusunneqerpattui pinasuarusiuloortumi tiina pisutti tukimuartittiyuyu tabbani nigiani Quebec inui katujjiqatigiinni uqaqqu tamannagu tunisivattu inunni uluqianangittumi immini